0: බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන.
1: Bertolt Brecht on Hitler's Cabinet of Ministers.
2: මැති ඇමතිවරු ඇමතිව

0: ඇසුන ගීරාවය උත්තර භාරතීය ගායන හඬවිය. මෙදා ඔහු ගුරු වී ඇගේ හඬින් දහසක් මල් පුබුදුවයි.
1: The North Indian song was our song too once. Today, a Hindi singer makes 1,000 flowers bloom.

නැවුම් පවන් පොදක් මට නු ඉතින් මට කියන්න නුඹ ගැන කියන්න කොයින්ද මටම